0: like that.
1: මුණියවස් විදුවඳුම නුවදිහ 1 MHz දිවෙහි FM ටියුන් කොන්දම්මා.

0: දිවෙහි FM දිවෙහි නායක
1: ලායකක් වහ ලවයි
2: आइए सुनते हैं बिना रैप वाला रीमिक्स।

0: දිවෙහි FM දිවෙහි නායකු.
1: නුවදිහ එකෙන් මෙගහර්ස් දිවෙහි FM.
2: ලවයකක් පහෝ ලවයි.

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිය එක මෙගහර්ට්ස්
1: ඒ මරි එක්කල සුසි බදල් කොල්ලාෆියේ
2: එහෙන්ත අස්ලුවස් ආද දෙරේදෝ අලේකම ආද ලෝබි නේද මිහු උළුනි
3: සාබ හේ මරි හන්ත එපුනි ඩොක්ටර් බායේ බදල් කරවා හකේ
4: මෙලේටියා ගිත බර ලිෆා බා ඩොක්ටර් බායි කොඩ එතවදකුන් ගින අන්නොන දොයද වේ බේනු කොලේකුන් බේනු සයිසේ වස් මීරවාන එකමකු කොෙන්නි මානෙත් කොළු

0: ආදරයෙන්.
1: මේ ප්‍රෝග්‍රෑම් ගමේ ගෙනස්තිනි නොවෙල්ටි ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ශායි කොෆවා අබ්දෝ ෆාරුක් හසන් ලියුවා ෆවා ස්වර්ගවන්තවරි දිහබේ කලුන් මේ ෆොතුගවාදියොන්ත හුෂාල ඇදිනි රුගියා වාෆිරා.
2: Nuwadiha Ekemmegahertz, Divahi FM.

0: දෙන්දෝ හාදහාවා මොලෙමි ප්‍රග්‍රම් අඩෝහා බයකුවා හිතන්ර නොනෙ කොළදානමියක මෙහමතා මූවි මෝඩන් ඇස් මීනීගේ මිවා ගොතේ මිලවාන්නනි ෆිම්ග කොන් හිසාබ එක ගේ බබුනා
1: ගේ හුන්නාන එකන නාශතුක එන්ති සර්ගත උට්ටා අස්ල අන්නනි සිරාණයකම මයිකරන යොප්පකමත ෆෙන්න්නන යොප්ප යාලක ෆෙන්න්නන යොප්ප වන්නත වන්න තන
0: ගේ තෙරේග හොට්ටද
1: තෙවනි මුණම ඇසුනාන සිරාණය තෙමන් ෆයිට
0: මර නගලන්ගේ දැන් අමි කුරිම සම්න්සරතකු වහක්තව ගෙන්ගේ ජබේහ අනේ ශිරාණි පුරෑගෙන් දේම ෆිල්ම් ගද ඉංගිරෙසි ලාත පුරෑගෙන් දනි බේ ෆහු දෙගෙන එඹුරි රාජයාද රාජන්නර රන්නන උපාවිර හබරයි කීග මේ බණුබොඩු නුවානිකම බොනෙ ෆෝවා එ බේස්කොක්ගෙන් එන පලිවවෙසි ඉඳ අන්නන එහෙන්නො දෙන් රාජ්‍යවම ෆෝ නාශිද්දා බද්ද වීම දෙම්මි අන්නනි කොන් ලවේ
1: ඒ ෆිල්මු ගතිය ලව හම
0: හම ලවතකු එගේ නාශිත්ගේ ඉන්තිසාර්ග හුට්ට හියාලඟන්න ලවේකි කොන් ලවේ ඔහු ඒ ලවේ නු ඇති ලෝබින්දිය අතු ඒ මානිත්තං කොල් නුබැකො ද අස තිබුණි මිසෝස්ති ඔලුවාලිගේ මිහාරු එක මී මිත් මිත් මී නාශිත් ගෙන්තිසාර්ග හුට්ටාන්නානි මිලව ලෝබින්තිය අතුගම බුණයි නුකෙරි ෆොනොහු මිවා ගොතේ දෝ
1: මිවා ගොතේ එමි කෑමනිකෝගේ ලීනා තියාම එකේ ගොවෙෆා සෑපුුණනිකුම
0: පාලම්බ මොයිය සිබුණී රගල පරාවරවා මිදුයි සදැනතුන මර අසරු ගද ලවේ ගොතුක ෆාහකුරවේ ලවේ මේ ශකුවාමි මි ලවද ශකුවා මි ලවන්නනි ෆිල්ම්ගේ කොන් කමකා ගුලිගෙන්
1: ශීරාණයගේ දූ කොද්දානිද තමති බඳගේ
0: කීවේන දනි ඇස්ලු
1: ඒ දෙම්බන් උල බැන නොවති හුරින් වෙස් තිමන්න හුරි කොත්ත සෝ මෙ ගෙත්තැන් ගෙන්න්නා ගෙන්න්නංචු
0: ඕකේ ඕකේ මර රංගලු ඉන්ගේ ලවේක දමාදවානෙක්කාම

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: කීරිතු කුරානුගා බයන් කුරවා ෆාවා ගුතුගා අල්ලාහන් ඊමාන්වා මුමිනුන් දෙනගන වේන සිපතහුගේ තෙරෙන් එස් සිපයකි කොම්මෙ කමෙක්ගාමෙ අල්ලාහව වකීලු කුරුන් උරිහා කමෙවෙස් හිංගවා රාව්වවා ෆරාතකී කීරිති අල්ලාහුකන් හිතුගෙ අඩින් කබූලුකො උරිහා කමෙවෙස් එකලාංගයා හවාලු කුරුන් නමවෙස් එයි එකමා ගුලේ ගොතුන් තිමායක් කුරෙවෙන් හුරි හුරිහා මසෙක්කතෙක්කෝ නිම්මො මත්ෆහු මූමිනුන් දෙනගනවේ අනෙම් මුහිම් මුසිෆයකී එබෑමිහුන්නකී බොඩතිවෙගෙන්වා ෆාෆතකා ෆාහිෂ්කංකමුන් මුලින් දුරු හෙළිවෙෆාවා බයික්කමුගා එබෑමිහුන් වාකං මීගෙ මානයකී එබෑමිහුන්නකී බොඩති ෆාෆකමුගා බෙලවේ අල්ලාහ ශිරුකු කුරුමා මීහුන් මෙරුමා මෑම්බ ෆෑන්නං උරෙදුමා මිෆද එම්මෙහා බොඩති ෆාෆතකුන් මුලින් එක් කිබාවෙගෙන් තිබේ බයික්කං අදි මිෆදකං කමකී මූමිනුන් කුරුමන් හිතවෙස් අරානෙකමෙ නූකං මූමිනුන්ගෙ කිබෑගා හුන්නන් ජෙහේ අනෙම් මුහිම් මුසිෆයකී එබෑ මීහුන්ගෙ මච්චම් බයකු අනියාවෙරිවී නමවෙස් එබෑ මීහුන්නා අෆූකො මාෆුකුරුන් නමවෙස් එයි අල්ලාහු හරාන් කුරවාෆාවා කමකං මීහකු අරෑ නුගන්නහා හිඳකු ಇಫದಕಮಕಂ ಅರಾಗನವಿಜ್ಜ ಹಾಲುಗ ರುಳಿ ಅವಮಕಿ ವಾಜಿಬೆಕ್ಕಮುಗ ಇಲ್ಮುಗರಿಂ ವಿದಾಳುವೆ ಮೂಮಿನುನ್ನಕಿ ಅಫೂಕೊ ಮಾಫುಕುರ ಬಯಕ ಉಭುಮುಗ ಇತುರ ಅಲ್ಲಾಹ ಫುರ್ಹಮಯ ಇಜಾಬ ದೇಮೀಹುಂ ಮಿಗತುಂ ಅಲ್ಲಾಹು ಎಬಾಮೀಹುನ್ನ ಕಮಕಂ ಅಮುರು ಕುರವ್ವಾಫಿನಮ ಎಕಮೆಂ ಅವಹ ಕುರುಮಂ ಎಬಾಮೀಹುಂ ಅವಸ್ಸೆಗನ್ನಾನೆ ಅದಿ ಎಕಲಾಂಗೆ ಎಬಾಮೀಹುಂಗೆ ಮಚ್ಚ ಕಮೆಕ್ ಕುರುಂ ಮನಾ ಕುರವ್ವಾಫಿನಮ ಏಕಮಕುಂ ದುರು ಹೆಲಿವುಮ ಎಬಾಮೀಹುಂ ಅವಸ್ಸೆಗನ್ನಾನೆ ಎಯಿ ಏಕಮೆಕ್ ಕುರುಮಂ ಅಮುರು ಕುರೆವ್ವುಮುಗೆ ನುವತ ಏಕಮೆಕ್ ಕುರುಂ ಮನಾ ಕುರೆವ್ವುಮುಗೆ ಹಿಕುಮೆ ಎಮೀಹುನ್ನಂ ಎಂಗಿಫಾ ನಿಕ್ಕಮುಗಾವಿಯಸ್ಮೆ ಮೂಮಿನುಂ ಫಾಹಗ ಕುರೆವೆ ಅನೆಂ ಮುಹಿಮ್ಮು ಸಿಫಯಕಿ ಎಬಾಮೀಹುನ್ನಕಿ ನಮಾದು ಕಾಯಿಂ ಕುರಾ ಮೀಹುಂ ಕಮುಗಾವಾಕಂ ಆದೆ ಎನಮಾದಿಗ್ಗೆ ವಗುತುಗಾ ಎನಮಾದಿಗ್ಗೆ ರುಕುಂತಕ ಶರುತುತಕ ಐಕು ಎನಮಾದೆ ಫುರಿಹಮಯ ಗೆನೆಸ್ಗತುಮಂ ಅವಸ್ಸೆಗನ್ನ ಬೈಕಮುಗಾ ಎಬಾಮೀಹುಂ ವಾಕಂ ಅದಿ ಮೀಗೆ ಇತುರುಂ ಮೂಮಿನುನ್ನಕೀ ಎಬಾಮೀಹುಂಗೆ ದೀನ ದುನಿಯೇಗೆ ಕಂಕಮುಗಾ ಮಶ್ವರಾ ಕುರಾಬೈ ಅದಿ ಅಲ್ಲಾಹು ಎಬಾಮೀಹುನ್ನದ್ದೆ ವಿರಿಸ್ಕೊ ಹೇದಕೊಂಗುಳೆ ದೀಲತಿಬೈ

0: දිවෙහ FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: කොම ඉන්සාන කීවස් එහෙම මිහුන්නා තෆාතු විස්නොමෙක් ගෙන් ගොලෑමිහෙ එකී එකිකන් කමාමෙදු විස්නා ෆිකුරු කුරුමුගා ඛියාල් තෆාතු වනී එහෙම වෙගෙන් ඒ අල්ලාහුගේ හිකමත් ෆොලොන් එකන් හැමජස්සවා ෆාවා ගොයි කන් කමාමෙදු විස්නා ෆිකුරුක වාහක දක්කා හෙදමුගා කොම්මෙ මීහකු වෙස් එහෙම මීහුන්ගේ ඛියාලන් හුරුමැත්තෙරුකොන් හිතුමී මෑ මීහුන්ගේ ගොයි ඉස්ලාම් දීනුගා ඔන්න ගොතකී තිමාගේ අමිල්ල කංකමුගයා තිමා එතනෙක්ගා ඉස්ව හරකෑතෙරිවා තනෙක්ගේ කංකමුගයා මුළි කවුමක් මංෆාහුරි කංකමුගා කමන් එකශීගෙන්වා මීහුන්ගේ මශ්වරායා ඛියාල් හෝදෑගෙන් කින මීහුන් එබ්බස්වා ගොතකන් එකංකං කුරුන් අغලබීයතත් තබාවුමකී එයි එගොතක් කන්තක් කුරා මීහකු හමමගුන් එක්කිබාවෙගෙන් නොදානෙකං می امت گمان نبی یا ونی انگوافا اتر ایک لے گے فان کی اسلامی امت میں اللہ دیکھے وی ایم میری ویتی نمونا کن کی ریت قرآن گا انگوافا وا ہندو اسلامی امت نسب وا کم میں می حکو اس ایک لے گے فانو دیکھے وی ریت نمونا یا تبا وان جہین اتر میں نبی یا گے سیرت دراسا کو فی کم میں می حکا وانہناوے گے نوان حقیقت کی ඉතුරු එක ලේගේ ෆානෝගේ ખાસ සෆොලුකංකමුගයා මුලි උම්මතක් කුරිමතිවා කංකමුගා කමං එක ශීගෙන්වා আদি එක ලේගේ ෆානෝ ඉතුබාරු කරවවා මිස්මි හුන්නා මශ්වරා කරවවමුන් ගෙන්දෙවිකං අමින්ල ෆොලුකංකමුගේ මිසාලකි ඉතුරු එක ලේගේ ෆානෝගේ අඹිකඹදුන් මෑන් අල්ලාහ් එක මනාය රුසුන් ලැබි ආයිෂත්ගේ ෆානා බෙහෙගතුම් බයකු මිහුන් හදාගෙන් දෙකි දොගු වාහකෑගා ಏಕ ಲೇಗೆ ಫಾನು ಅಮಲ್ ಕೊರೆ ಬಿಗೆ ಮುಳಿ ಉಮ್ಮತ ದಿಮಾವಾ ಕಂಕಮುಗೆ ಮಿಸಾಲಕಿ ಬದರು ಹಂಗುರಾಮಾಗೆ ಕುರಿನ್ ನಾಫಹುಂ ಏಕ ಲೇಗೆ ಫಾನು ಅಮಲ್ ಕೊರೆ ಬಿಗೋತಾ ಉಹುದು ಹಂಗುರಾಮಯ ಖಂದಕ ಹಂಗುರಾಮ ಫಿಶುಮುಗೆ ಕುರಿನ್ ಅಮಲ್ ಕೊರೆ ಬಿಗೆ ಅದಿ ಮ್ಯಾನ್ ಅಲ್ಲಾಹು ಇತುರು ಏಕ ಲೇಗೆ ಫಾನನ್ ಅಮುರು ಕೊರವ್ವಾ ಅಂಗವಾ ಫಾವನಿ ದುನಿಯವಿ ಕಂಕಮುಗಾ ಮೀಸ್ತಕುನ್ನ ಮಶ್ವರಾ ಕೊರೆ ಪುಮ ಏಕಲಾಂಗೆ ವಹಿ ಕೊರವ್ವಾ ಫಾವೆ وشاورهم في الامر آل عمران سورة گے ستے کا فنسا سنوا ون آئے مانعی ادی کنتکو گا کلے گے فانو امی ہننا مشورا کرو واشے دنیاوی کنکمو گا مفد حردنا اصول کند علیفا واہندو مسلموں گے تیرین بائم می ہم می اصولا خلافا عمل کرمون داتا فنکمی ہتا مہورکمے شکن نگتو گا تیمایا فنکتکی ಎಮ್ಮೆ ಮೊಳಗೊಯ್ಕಂದೆಕೆ ಎಹೆಮ್ಮಿ ಹುನ್ನ ಫೆನ್ನ ಗೊತ ಹುರುಮೆತ್ತೆರಿಕೊನ್ನುಹಿತ ಅಗ್ಲಬೀಯತ ತಬಾನುವಾ ಮೀಹಕಿ ಹಲಾಕುಗೆ ತೆರೆಯ ವೆಟ್ಟಿಗೆಂದಾ ಮೀಹೆ ಕೀರ್ತಿ ರಸೂಲಾಗೆ ಫಹುಗಾ ವಡಾಗೆನ್ನೆವಿ ಖಲೀಫಾಯಕು ವಿದಾಳೊಯ್ಫಾವೆ ಮನಿಸ್ತಬದ್ದ ಬಿರಈಹಿ ಫಕದ್ ಹಲಕ್ ಮಾನಯಿ ಎಮೀಹಕ ಫೆನ್ನ ಗೊತುಗಾ ಹಿಫಹಟ್ಟಾಫಿ ಮೀಹಾಯಿ ಹಮಕಶವರುಂ ಹಲಾಕುಗೆ ತೆರೆಯ ವೆಟ್ಟಿಜ್ಜ ಮೀಹಕೆ اللہ فرہم گتو گا ایمان ویگن تی بے مومنون نکی دے دنیے گے نصیب ورین کمو گا اللہ کند علو وافا وائرو ایبا میہن گے کی بے گا اشا گن فاوا متی وری صفت کامدو کیرد قرآن گے اتن آیت گا بیان کرا وافاوے ادی انک کلون علو گنڈو من مسلمون گے نفس تہو گا ای صفتن اشا گننے امون ای نفس تا زینت تیری

0: දිවෙහි FM දිවෙහි නායකු නොමැති එක මෙගාහර්ට්ස්
1: මුනිවස් පිළිවඳම නොමැති එක මෙගාහර්ට්ස් දිවෙහි FM ටියුන් කොන්දම්ම
2: ගෞමී ඉනම් දෙහස්සබ්බිස් ගෞමී ඉනම් දෙනුගේ මෑගඩ මක්සදකී ගෞමා අමුජිතමෝගේ ලාභයා මංෆයටකා වකි වකි ෆරදුන්නා මදනී ජමියාතකා ජමායතකුන්නා වියෆාරි ඉදාරාතකුන් කුරා මසෙක්කෙත්තකා එ ෆරෑත්තකල් දිබේ රීතිනං බලෑගෙන දවලතුන් මිකංකම හිවර් දෙනුගේ ගොතුන් එ ෆරෑත්තකුන් කුරා මසෙක්කෙත්තකා හෝදා කාමියාබිගේ අගෝතන් කුරුන් මි ඉනාම නම් හොෂේලනේ හමයිකනෙ රැසුල් ජුම්හූරියගේ ඔෆිහගේ ෆෝන් හොෂේලුන් apply.presidency.gov.mv මි පෝටල් නදරිකෝ ෆෝම හොෂලම්ගේ මුද්දත හමවාණි දෙහා සබ්බිස් ඒප්‍රල් තිරිස්වා පුරාසත දුගේ මින්දර ෆෝ දෙගඩ සුමින්ටගෙනින්ද මවලමත හෝදමක් ගුලානි හතෙන් නුයෙන් හයේ සුමින් අශෙන් හතරෙන් හතරේ නම්බර ෆෝන අනුවත තිනෙ තිනෙ තිනෙ හයද්දේ හයද්දේ නම්බර ෆෝන ගෞමි ඉනම් දෙහා සබ්බිස්
3: ಶಕುವಾಯಿನುತ ಖಿಯಾಲ ಫಾಳ್ ಕೊಲ್ಲಂತ
4: ಸೋಳ ಫಸ್ತೋಳಸೆಕೆ
3: ಪಿಎಸ್ಎಂ ಕನೆಕ್ಟುಗೆ ಮುವಜ್ಜಫಕಾ ಬದಲ್ ಕೊಲ್ಲಂತ
4: ಸೋಳ ಫಸ್ತೋಳಸೆಕೆ
3: ಪ್ರೋಗ್ರಾಮೆ ಮಿಸ್ ವೀತ
4: ಸೋಳ ಫಸ್ತೋಳಸೆಕೆ
3: ಇವುಲಾಣೆ ಕೊಲ್ಲಂತ
4: ಸೋಳ ಫಸ್ತೋಳಸೆಕೆ
3: ಇವೆಂಟ್ ಲೈವ್ ಕೊಲ್ಲಂತ
4: ಸೋಳ ಫಸ್ತೋಳಸೆಕೆ
3: ಇಷ್ತಿಹಾರ ಕೊಲ್ಲಂತ
4: ಸೋಳ ಫಸ್ತೋಳಸೆಕೆ
5: ಪಬ್ಲಿಕ್ ಸರ್ವಿಸ್ ಮೀಡಿಯಾ ದೇವೆ ಖಿದ್ಮತ್ತಹೋಗೆ ಮಾಲುಮಾತ್ ಹೋದ್ದವಂ ಬೇನು ಫುಳುವಾನಮ ಪಿಎಸ್ಎಂಗೆ ಕೋಲ್ ಸೆಂಟರುಗೆ ನಂಬರು ಸೋಳ ಫಸ್ತೊಳ ಸೆಕಕ ಕುಳುವ ನುವತ ಇನ್ಫೋ ಎಟ್ ಪಿಎಸ್ಎಂ ಡಾಟ್ ಎಂ ವಿಯ ಮೇಲ್ ಕೊಲ್ಲವ ನುವತ ಹತೆಂಗ್ ಹಯಂಗ್ ಹಯಂಗ್ ಎಕೆಂಗ್ ಹಯಂಗ್ ಹಯಂಗ್ ಎಕಕ ವೈವ ಕೊರವ ಪಿಎಸ್ಎಂ ಕೋಲ್ ಸೆಂಟರ್ಗೆ ಖಿದ್ಮೆಂಗ್ ಹುಕುರು ದುವಸ್ ವಿಯವಾ ಕೊಮ್ಮೆ ತುವಹೆಗೆ ಹೆಂದುನು ಅಶಕುಂ ಮೆಂದಮ ಬಾರ್ಯ ಹುಕುರು ತುವಹು ಮೆಂದುರು ತೇಕುಂ ರೇಗಂ ತಿಹೇಕ

0: I cannot sleep.
1: Modi Ekem Megahertz, Divay FM. Abadwis, Emme Gatuka.
2: දුවහකුව සිතන් කරාතා ලවයා මියසික් අත්තේ ඔන්න ලෝබි හදියායක බදල් කොල්ල විදානේ මිෆාරු මෙති ඒ ෆුරුස තිබේ ෆුලුන් එම්මෙ ලෝබිවා එම්මෙ ගයාවා ගඩි අහරුතකෙ වන්දෙන් ලෝයි බායකු අඩුවෙහි ටී ටයිම් රිකවෙස්ට් මිෆාරු කුඩ බදලකායකු එම්මෙ කමුදා ලවතන් අඩුව හමුන් කොම්මෙ 30 මිනටකුන් අලගුණු වෙන්කුරා සුවාතක ජවාබ් ෆොනුවා ಕೊಮ್ಮೆ ಸುವಾಲಕಿ ಎಮಹಕ ಕಂಡಾಳ ಹಾಸ ಹದಿಯಾಯ ಗಾಯಕುದ್ದೆ ಫಾಲಮೆ ತಿಬಾಗೆ ಇಲ್ಮಾ ತಿಬಾ ಎಮ್ಮೆ ಗಯಾವಾಲವತ ಮಿಫಹರು ಮಿ ಹದಿಯಾಯ ಹಮೆಯ ತಿಬಾ ಗೆಂಕುಸ್ತೆ ಫಾಲಮ ಕದಮ ತಿ ಎಹುಂತರಿಂಗೆ ಎಮ್ಮೆ ಮಗ್ಬೂಲ್ ಫಂಡಾನುಂಗೆ ಲವತ ಎಂಗಿನಿಕಿ ಹಾವರಕ ಎ ಫಣ್ಣಾಣುಂಗೆ ಮೌದು ಮಾತೆಂಗೆ ನಿಕ್ಕಿ ಹಾವರಕ್ಕ

මේ බෝ වාරග තුූෆාන් ෑමදෙන් තුූෆාන් කනුන් තොවානේ විශනාල වලක් අදුව මේ දෙවරමස් ලෝබීක කන්ත ගඩක උලෙපි ඔලේ මියදු මිහිසා ෑම අද වාරය වෙහිගතීම දිංහෙයේ දෙරක්කුරම් හිවුන්වානුහ මි පද ශසාය දේකශේ දෙම් මියන්නනී ලෝමරාලා අබදු හුන්නම් වී භාවේ රෝෂක්කා අදිරු කුරුවණී භාවේ එනමි රෝෂංකමක එන ලිා උපාවිරිකම මෙවුතු මානකුරක මිලෝබීගේ හයාතුක එන ලිබුණු අලිකන් නුවත උජාලයක නුනේ හිංහමජු එකං අම්ය ami andir kurwaniye demestiman hunnam bi hekke koge enames mi vein liben pesima munane wahaka de mino meti koskuri wahaka ma koskofie hoda dingha ufa fundukolli misnal walashe ena mikan kura kofa midiye dia goin e veinu enamisifa kurapani emme me egota baladar go war odu veine diifa dia wahaka tufana gena wahaka metsifa kurapani algono mi lemer kombar algono ma ada khilaf emunun take mige bhori ಲೆಂಬರ್ಕೈ ಹೈ ಕಾರಿಲ್ಲಾ ಲಫುಜಾ ಅಡಾ ಮಖರಜ ಬಯರ್ ಎಮನುನ್ ತೋ ಗೆಬುರಿ ವರಲ್ಲುಯಿ ಕಿಯುಂತಕೆ ಎನಸ್ ಬೈಲ್ ಲಫುಜ್ ಕಿಯುವಾ ಫೆಹರಿ ಅಲಾಹ ಕುರಬಾಗೆ ದೆನ್ ಎಹೆನ್ ಎ ಹದ್ದಾ ಫೆಹರಿ ದೆಮ್ಮಿ ವಿದಾಳು ಹೆನ್ ಲವವಿರ್ಕಮ ಮೀತಿ ಫತ್ತಂ ವೆಗೆ ಎನ್ನಮೆಸ್ ಮಿ ಗೆನಸ್ಫುರಿ ಖಿಯಾಲಾ ಕುರವಾ ಫುರಿ ಮಸಿಕ್ಕತ್ತಕೆ ಬಫೆನೆ ಎ ಆ ಲಫುಜ್ ತಕೆಸ್ ಮೀತಿರ ಫತ್ತಾಗೆ ಬೇನು ಕುರಬಾಗೆ

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවයි FM අබදුවස් එම්මේ ගාතුග
1: එම්මෙෆස්
2: මොනිෆෝයි ෆිලෝන්ගේ දායරා එම්මේ තාසා
3: ස්ටඩියෝග මිවගු තුර්ගනා එකීග වරන් හාස හුනර්වෙරි මෙහමානෙන් එබෑ මෝල්ඩිවෙන් අයිඩල්ගේ සීසන් එකෙක්ගෙ ගද ෆහෙක්ගි තෙරේග හිමෙනුණු දිවෙහි මියසිකී දායරාග මියදහම වර ාහකුරවේ මෝනේ වර ගෙන බෙකන් එගේනෙ ලවකිවුන් තෙරේ ෆාලිහවා එකීග ෆාලි වර උපාවෙජෙන්ගේ
4: ඇස්තිනීමොඉ
3: කොබ වර නර්වස්ත නූනි හම වර හම ජෙහිලෑන්ත
4: තියෙන
3: නවස් වාකන් නොස් ජෙහේනතා දෝ මිහර දෙම්මී වරන් ආදෑගේ කමකක් වානි වර පෑවර ගික්ත කෑචිදී වරන් ආදෑගේ සුවාලකුම් ෆශානීගේ වර ගිනබේ කොම ඉන්තිසාර කුරාණි සුවාලෙහින් හීවනයකම් මි මිහාරු තිරුළුන් කිහිනෙත්තෝ කුරියත් දනි මිදුවස් කොළු කුන් කමෙක්ගතු තිවුලෙනි
4: හම අනෙන් ගික් කුරාන්ද ගික් කොප්පදෙන් ගික් කුරාන් කොක්ගන්දේ වාහකයකෙ දැන් මිහාරු දැන් ඩු බෙරු ගුරුප කාස කියීගම ලන මීහුන්නගේ ස්පයිකංකං කූර
3: කොම් බොඩු බෙරකුරු
4: එන්දෙරි වර ආකුදින් කොළේ නඟ මිහුන්නගේ ස්වාලිය මහාරුලන් හම ඒගේ තුර හම ගික්ස්තක් කුලේන හමද නෝමල් ස්ටප් අබදුස් හැපන්වා ලයි් හමය ගොත
3: එන්දෙරි මිහාරුදෙන් අලකස් ඒ නමෙන් හියෙන්නුවේ දිවෙහින්නකං එහා ආවානෙහෙන එගේ කන්නේ මිහාරුන් එන්දෙරි මීගුරුපේ දැන් එන්දෙරි අයකීග ෆාලිහු මේ කියනි කුංකල්ලව තම බොඩුබෙරු ලවස් කියන්නේ
4: බොඩුබෙරු ලව කියන්නේ ඒක
3: එහෙනම්
4: යස් බොඩුබෙරු ලව කියන්නේ
3: ෆාලිහු ගැඩා වර ගුලේන හෙන් හිවන බොඩුබෙරු එකල් කමෙන්ට් එක ඇත ඉට්ස් මී
4: දැන් ආ දැන් බුණාන මීහුන් එහෙම ස්තෝත
3: බොඩුබෙරු ලවේ කො ආශි දැන් අඩු නී වේ තින්ගේ
4: දැනෙන් හැහා ගින ෂෝ ආදි ෆාලිනස් ජහන් මෙන්න කියතෝ අදහා ගින දර්ශන ෆාලිය ජොයින් කරිතා දෙහා ගින බොඩු බෙර අනෙන් හෙන් බොඩු බෙර දවණු සීගේ ෆාලිය දෝ ෆාලිය මෙහර මොළනේ ඒක ලර්නින් කර්ව් එක නෝ බොඩු
3: බෙර තස් කරමුක කුරින් වෙ සිතන් අරත
4: යා අබදු ස්වර හිතාරා කම යා ඒ කින බය වාඩ හවු දිස් පෙද වර මජා කමෙන් නෝ
3: බොඩු බෙර අනෙක් කම ඉති වෙහින්ගේ ලයා කොළලා කහල මියුසික් ඒ බොඩු බෙර කි එහෙම වීම වර කාමියාබියන් එදෙන් බොඩුබෙරු ලවත කායේ කීගවෙස් ඉංගේ දෙන් හම මාසිය බලා නුලා නුවාන එහෙන හීවනි මිහර දෙන් අඩෝහන් තිබේනෙහින් මි මෝල්ඩිවියන් අයිඩල් සීසන් එකෙක්ගේ හඳාන්තන් හුන්නානි මිහුන් හම ගෑමුස් මි මෝල්ඩිවියන් අයිඩල් කී මි රාජ්‍යයේ හම මියුසිකන් ඇ වර බොඩු කුරියරුමෙ එහෙම වීම ඒ තජ්‍රිබා කීනෙ වනි ඒරු එ මුබාරෑ කුරිය දියරු ෆඩියාරුන්නා කුරිමත්ලා ලවකිවුමා අදි ගද පහක මිතජරිවා කියනෙ වනි
4: ඇදම් වර
3: කුරි
4: කුරි අස්තුද කව හීවනයකද කියන්නුව එන්නද අනේ වර වර වර ගුඩ් එක්ස්පීරියන්සින්ගේ වර දැන් වර බොඩු කුරියරුමැ ලිබුණු අනකොඩු වන්න දෙත්තවයගේ අස්තුද අනෙන් එය දිය ඒරුග හියන්නකුර එහෙම මානකමක් සත්තෝ ඒ රාජ්‍ය කුරිම සොයිතලා මුබාර වොයිස් ඔෆ් මෝල්ඩ් රිසර්ච් එදකම් ඒන් එවෙසෙච්ච කන් නුදිබේහා බොඩු අස තරුහෙ බ්ලිමන් ත මෝල්ඩ් එන නේද ආසක සීසන් වන්න දෙක මාරක දෙන් අලකට ඉංගේ අව රංගල හිසාව තානකන් ද පුරුතම රවුන්ඩ් තව ගහව ගොස්ස ලව කියා ෆාම දැන් රියක්ෂන් තකුන් ජජ් කරන් තිබ මීම් ගැදි පුරුතම ජජුන් කාර්ය කරන උන්දේ ද පුරුතවාදී කුදින් සෙලෙක්ට් කුරා ජජ් කාර්ය තේ දැන් ෆාලිය වදම් වනි ෆාලිය ෆයාරිනි අෂ්පා අෂ්පා නේද දෙතාගේ ඔඩිෂන් කොෆහම දැන් මස් මිතා සුළුංගර සමයිගේ මිතා ඔති මිහා මිතා අඩෝගේ
3: යා
4: හම ඉගේ රංගල හිසාබ තානකම් මිස්තෝ ඒ රීරුගේ සම ඉගේ හම රංගල හිසාබක දේවර කොන්ෆිඩන්ට් කොත්තේ
5: ඉතුරු බෑවරෙක් ජෙජුනා හම දාන් තයාර වයර්ග ෆාලි ෆාලිස් මිදනි ගිටා හිෆෑගේ නඟල වාන
6: ඉරාත් කුලද
5: ගුඩ් ලක්
6: අබ්දුල්ලා ෆාලි වාන
7: වානම
6: ආයු
7: ආයු රෙඩි
6: ආයි ඇම් රෙඩි
8: කුරිය ගෙන වර හම ජෙලා වර
9: කොම්පර
10: choice
11: to have you right now.
4: تو فالیو کے گت کنا وسوا میں فالیو کے ما کوریم بس پیٹین تک اچے کولے ہن اولے می
3: او اہم می می موڈیوین ائیڈل کا باورم کے کوریم بس ہما میوزک کی دائرہ گا
4: یا بدو سا ور کڑ کڑ سن انا کا 6 8 9 ایئرز کا گٹار سکولن دس کو
3: ایک ہی نے فیشن
4: ہما ہما گے گارے اولے نہ فالیو کے بیسٹ فرینڈ ബാജിക്കോ ദേഗേഗ മീ തുത്തുബേ മെങ് മ്യൂസിക് കുളെ നേരോണ ബേണ്ടേ മെങ് പി വൈ ടിക്ക തേം ഗിട്ടാ കുളേണ ദെങ് എതാ ഹുണ്ണാ നൂറിയാച്ച മെ മ്യൂസിക് കുളേണ ത ഫാദി വണ്ട കസ്മ കുടയിർസുര അമ വറ ലവാഡുവ ആമയ കൊത്ത ലവജഹ ഉളുനേദോ ത സോ എ അമ ദെങ് ഗിട്ടാ കുളെ ഹെബ്ബി അവയർഗ ദെ അവയർ കുളു കുന ദസ് കുരിത ದಾಸ್ಕೊಗ್ಗೆನ್ ತೆಂಗ ಹವ ಅಬದು ಸೊಣ್ಣಾಣೆ ಕಂತ ಅಬದು ಸೊಣ್ಣಾಣ ಮ್ಯೂಸಿಕ್ ಹವ ಗಿಟಾ ಕುಳೆ ಲವ ಕಿಯಾಯ ದೆಂಗ ಏಗ ತೆರೆ ಹಿಂದ ಮುಂದ ಮಂಗೊಸ್ತ ಫ್ರೆಂಡ್ಸ್ ಗ್ರೂಪ್ ತೆರೆ ಗಸ ಹವ ಲವ ಕಿಯಾ ಮಿ ಹವ ಫೈನ್ ನಾನ್ ಫಾದ ಗೊಸ್ ಯಾ ಗಿಟಾ ಹಿ ಫ್ಯಾನ್ ದಾಣ ಕೊಮ್ಮಸ್ ಮೇ ಕೊ ದೆ ಹವ ಲವ ಕಿಯಾ ಸೋ ಇಟ್ ವಾಸ್ ಆಲ್ವೇಸ್ ದೇ ಆ
3: ದೆಂಗ ಏಕಮ ಮುಬಾರಾತ್ ವಿ ಮಹಮ ಮಿ ತಫಾತ್ ವೇದಾಣೆ ಮಿ ಹಿತ ಯಾರ ನೇಕಮ ಕುಸ್ ತಿಬುನಿ ಹವ ಎವ್ಎಸ್ ಬಿ ರೆ ರೆಕಮೆಂಡ್ ನೆತೆ ದೋ
4: ಯಾ ದೆಂಗ ಅಸ್ತು ಎಗೊತಕ ಎಹಾ ಮಾವಸ್ಸನ ದೆಂಗ ಸ್ವರ ಕವಾಣ ಭಾರತ ಏಕಮ ಎಗೊತಕಣ್ಣು ಅದೋ ಫೀನಿ ವೆಗೆಣ್ಣು ಕೀಗೆ ಹೆಣ್ಣ ದೋಹ ಕೊಸ್ ಎವ್ವಿ ಸಿಚುವೇಶನ್ ನೆಗ್ಗ ಅಣೆಂಗೆ ವರ ವಾಗೊತಣ್ಣು ವಾದೆ ಹೋಯ್ ಅದ ಮಿಹಾರ ಕೊಸ್ ಎಬ್ಬುರೆ ಪ್ರಿಪೇರ್ ಆವೆಗೆ ಹುರವೆ ತಾವದಸ್ ಪಾದ
3: ದೆಂಗ್ ಎ ಸೀಸನ್ ಕಿ ತಿಬುಣಿ ಹೆಂಗ್ ಹಮ ಮಿಹಾತನ ಮೋಲ್ಡಿವಿಯನ್ ಐಡಲ್ ಗೆ ವೆಸ್ ಎಮ್ಮೆ ಕಾಮಯಾಬ್ ಎ ಸೀಸನ್ ದೆಂ ವೆದಾಣ ದೆಂ ವರ ಹುಣರ್ವರಿ ಕುದಿನ್ ತಕೆ ಎ ಸೀಸನ್ ನು ಫೆಣಿಗೆಂದಿಯೇ ಫಾಲಿಯೋ ಯಕೀಗ ವಾದ ಕುರಿ ಹಮ ಬೈ ಮಶೂರು ಕುದಿನ ಬಲಹರ್ ಶಲಬಿ ಲೈಶಾ ಇಶಾನ್ ಸಲೀಫ್ ಮೀತಂಗರಣಿ ಏರು ಎ ಎ ಸೀಸನ್ ಗೆ ತೆರೆಗಳು ಎವ್ವಿಸ್ ಕುಜ್ಜಕಾ ಮಿಹಾರು ಗುಳುಂ ಒವೆ ಕೆ ಹಾ ವರಕ
4: ಆದಿಮಯನ್ನು ಅಣದೋ ಯಾರು ಮಿಸ್ ವರ ಬಿಸಿ ವಿತ್ತೆ ಎಲ್ಲ ಸ್ವೀಮಕಾಯ ಗೊತ್ತಕ್ಕ ದಿಮಯನ್ನು ಯಾಕಂ ದಿಮಾವಣ ಅಮಾನ್ ಬೆಣ್ಣ ಅಸ್ತಿಮಾವ ನಾ ಸಿಕ್ಕ ಬೆಣ್ಣ ಅಸ್ತಿಮ ರಾಳು ಬೋಯ್ ದಿಮಾವಣ ಫಾದ್ಯ ಮಾ ಫುಟ್ಟ ದೇತರೆ ಕೊಂಗಿ ಗತ್ತಾರ ದಿಮಾವಣ ಸೊ ಗುಳುಂ ಗೊಂಡಾಣ ಇಶಾಣು
3: ವೈಬ ಗ್ರೂಪ್ ಹೆಂಗ
4: ನೋ ನೋ
3: ವೈಬ ಗ್ರೂಪ್ ಹೆಣ್ಣು ಫ್ಯಾಮಿಲಿ ಗ್ರೂಪ್ ತ ವಿಸುರೇತ ವೈಬ ಗ್ರೂಪ್ ತ ನೈ ದೋ ಸೀಸನ್ 1 ಗೆ
4: ವರ ಕೂರಿತ ಅದೋ
3: ಎಹಮ ಮಿ ಐಡಲ್ ಗೆ ಗದ ಫಹಕಾ ಹಮೆ ದಿಯ ಇರು ವರ ಬ್ಯಾವರು ಲವತನ್ ಕೀಫ ಹುರಿ ಏಗೆ ತೆರೆ ಮಿ ತಂಗೆರಣಿ ಎಮ್ಮೆ ಫಾಹಕೊಲ್ಲೆವುಣು ಮಿ ಫಾಲಿಹೊನ್ ಎಮ್ಮೆ ಕಂದಾ ಗೊತ ಕಿಯಾಲೆವುಣು ಎಮ್ಮೆ ಫಹುರು ವೆರಿವಾ ಎ ಲವೇ ಕಿ ಕೊಬಾಹೆ ಎಮ್ಮೆ
4: ಹಂದಾಮೆ ಎಮ್ಮೆ ಕಾಮುದಾ ಚಿಕಣಿ ವಾತಿ ಮಕಾರೀಗ ಫಾಲಿಯುವ ಲೈಶಾಯ ಶಲಬೀಯ ಫಾಲೆ ಬರ ರೀತಿ
3: ಎಮ್ಮ ಫಾಲು ಎಮ್ಮೆ ಕಮದಣಿ ಕಮುಗ ಆಮುಣ್ಣ ಎಮ್ಮೆ ಕಮದೇ ಮಿಲ ಮಿಲ ಹಂದ
4: ಫಾಲು ಎಮ್ಮೆ ರೀತಿ ಐತಿ
3: ಇತಂಗರಾತ ಅಲುಂ ಎ ಲವತ ಕಿಯಾಲ ಕಾವಕೋ ನೆರೆ
4: ನೋ ನೋ ಹರಿ
3: ಎ ಹಮ ಎಮ್ಮೆ ಬರಾಬರಂಗ ಹೆರಿ ಕೀಫ
4: No, no, no. Obviously, I have a lot of improvement. I have a lot of improvement.

0: දැන් ඒ මුබාරාතුගේ අදිසම මුබාරාතුගේ වාකින්ගේ මිදක් කාලනි මුබාරාතුගේ තෙරේගමි තෆාතු ගොතක මෙවැනි කමෙ කුරෙවුණු නමේ එහෙන් ඉතන් අර කමෙන්
1: වර රඟල වර දැන් ඒරුගේ එකන් දාන දැන් හම එම්මේ රඟලක ඒරුගේ ති වේෆයි වුණානේ તો අස්දු හම දැන් හම ගේව් ඉට් ඕල් මයි බෙස්ට්
0: නැතිජය දෙ තෙරේන් හම ජයත
1: දැන් ඔපෙස් එම්එස් පේරන මොළු වන්ද පටේකමක then a for then yeah era okay
0: era okay hamna thi jarangal
1: yeah.

0: දැන් කවාලවතෝගේ වාස්තම් මේ දක්කාලුන් කියනනේ ඔරිජිනල් ලව මේ උලෙන් තමයි
1: හන්න සවුන්ඩ් ක්ලවුඩ් ගන්න රාණි හිලාෂ හැම ඉන්නා සොප්පෑකි ඔරිජිනල් ලව එස් අනේ සොප්පේ සොප්පෑකි සින්නාල දැන් ඉන්නානේ හැම ෆාලියෝ ගම අමිල්ල හැම ලවෙන් ඉන්නා මේ මිරායි සීරීස් ගන්න උමුර කියලාව සින්න දෙන්න නම නියුමාගේ නියුමාගේ නිවැරෝඩි ඒච්චව සින්න ප්‍රොමෝෂනල් සොන් එන්න අමිතලව

0: දැන් ඔති වරන් අවහත් ජවාබ් දෙන් ජෙහෙ බයෙන් එවසරක විස්නානි කමෙන්නේ හම වගුතුන් ජවාබ් එමෙ ෆෝම් ෆාලි වඩු හිලවෙ කි කොබ
1: මේෂ බොඩ බර් ගෲප් ග ඊයනරු
0: බොලිවුඩ් නෝනි හොලිවුඩ් ත මියුසික් අ බලයිර
1: බොලිවුඩ්
0: එමෙ ගයාව දිවෙ හිලව කියුන් තෙරිය කි කොබ
1: හුසම්
0: කවලවතත් නෝනි අමිලරාගුත
1: අමිලරාගුත
0: මුලි උමුරම් විසාලකන් ඒගෙ තෙරෙන් එබ්බෙන් ඉහුතියා කොරන් ජෙජ්ජා
1: කවලව
0: කවලව එරු එහෙම කවලවතත් දුණියගේ කොමෙ ස්ටේජ් එක ගවස් ලවකියුන්ගේ ෆුර්සත් ඔති එහෙම වෙජ්ජා කොන් ස්ටේජ් එක කොන් තණි ඉහුතියා කරාණි
1: ඉන්දියා දොම ගුලෙන් ෆාලි මන්න
0: ෆාලි හොමෙණ
1: යා ත දිවෙහින්න හම්ම
0: ඉන්දියා හම මිහාරු මෙවගුතු ආශිදා ලවෙක් කියම් බොනෙෆියා කොන් ලවෙන් ඉහුතියා කරාණි
1: ವಗುತು ಮಗುತ ಕೇಳಲ್ವೇ ರೀತಿ ಲವ ದೇಹ ಸಾಕ

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුග
1: මෙහන් මියාදෙවුණී එම්මෙ ෆස් මිෂෝගෙ එම්මෙ ෆහුවකුත් කොළන් මේ අල්කුන් අබදුවස් එම්මෙ ගයාවා පැහ ඕස්ටි

0: ජෝෂා ෆෝරියයාකඩෝ සෝමතිය ගෙන්දවනි දිවහි එෆම්
1: ගෑනද ජිස්මුවියාපුරාණය
0: දිවහි එෆම් දිවහින්නයි.

0: Pokémon.
1: ලොදිකේ මෙගහර්ට්ස් ටීවී එෆ් ඔමෙගඩි ගල්මන් කෝරිය ගෙන්දා ගේම් ඔන් මිහෆ්තාගේ ෂෝ නියුමකා ගෑම් වෙංගෙ හාසිෆ් වර කාමියබ් කමයි කිග මාසෙකෙත නිම්මල වර බොඩ ශුක්‍රිය අම ෂෝමගේ ෆරාතුන් දෙ කුඩ කුඩ හදියා හදියා දෙන් දීෆ දෙන් ඔන්නානි හාසිෆ් කේ කුරියන් හොය මාසෙකෙත ඔගේ වාහකත දක්කාල කොබ කුරියන් හොය මාසෙකෙත කකි
2: කුරියන් අම මාසෙකෙත කප්පලාය මිහාරු සීරීස් එකගේ මාසෙකෙ නිමිද්ද නිමිෆයි නිමිහාරු දෙන් වරන් අවහ බෙලුන් තෙරින්න හැම අන්නාන මේ දැන් අද කුරියන් අපේ ඔලිම්පහු ගාළුවා ෆිලුමෙන් වෙස් දැන් මියහරු මිරත් කුරුව ෆෙන්නාන අද අනක් අවස් තෆාතු රෝලක දැන් අද වෙස් ඒ බෑන් වාහක දෙකම මුන් එබදේ එහෙම් ප්‍රොජෙක්ට් එක ගෙවස් ඒත් අද
1: කොන්ෆර්ම්
2: එන්නුවේ කමකු
1: මින් ගෙවස් මාසිකතේ නමෙන් යදි යෝලාන නුකුරේ
2: අද නෙන් ආනන් බුණ දෙවේක
1: හාසිෆ් දැන් මේ හාසිෆ්ගේ කෙරිය අදි හම වර ෆෙෂේ හිසාබුග වර කුරීකොළුග තියුණනි හමගෑම ස්වර බෑරු ඩෛරෙක්ටර් උනායික මසෙක්කෙ කුරම් බේනු වන වරගෙන ඩෛරෙක්ටර් උනායික මසෙක්කෙ කුරෙවිච්ච හාසිෆ්ගේ කෙරියගේ ශහුව දැන් එම්මෙ ෆාහගවා එක්කම කී වර ෆුන්නා බූස් ඩෛරෙක්ටර් උනායික මිහා හිසාබන් ඇදවුන්ගේ මසෙක්කෙ විස් කුරෙවිච් මේ කොබ කුරියන් හම දෙන් එම්මෙ මසෙක්කෙ කොල්ලම් බේනුම් වා ෆන්නානුන කිනුනියා ඩෛරෙක්ටර් උන කි මිසාක ඩෛරෙක්ටර් උන් වකින් දෙන් ඇක්ටර් උන් වකින් එකාගතකන් අර කියාල් දෙප කොඩකෝ
2: මෙහර අනේ ඇක්ටර් උන්න බදන්‍යම් වර මසෙක්කෙ කොල්ලම් බේනුම් වේ මේ කුරින් මෙස් එම් ප්‍රෝග්‍රෑම් එකස් බුනේවි බුනේවුණු රවියාක්ක වර මසෙක්කෙ කොල්ලම් බේනුම් වේ දෙන් ශරෆ්ෆාක්ක දෙන් මේ ඇක්ටර් උන්න එක්ක කුර විජ්ජ මිහර මසෙක්කෙ දෙන් එක්ස්පීරියන්ස් වෝස් හම වරස්සාලි වර රඟල আদি බේණු එකක කොපිස් එකක් මසකේ කොල්ල කොපිස් එකේ ඒ එක්ස්පීරියන්ස් කොල්ලම් බේණු වැස්ල
1: එහෙම මේක හැම ගෑම ස්කෝරියම් වෙත්තාග දැන් මේ දෙ මෙහර මේ කොලෙන් බේණු වකල ජෝන්රේ කේ නුණි ටච් නොකරවි ජෝන්රේ කේ කොබ
2: මිහාරු වර රුලිගද එච්ච කුලිජ වර නුබෑ හැම ජිලාව නුබෑ රෝල එච්ච කුලිජ දැන් මිහාර මේ බදනි කොමඩි එක දෙවේත දැන් එයි දැන් අබදුස් කුලෙන් බේනුම් වා කහල රෝල් තකේ කොමඩි එක ඒ කුරිම් එක බුනිහම් වීඩියෝ ත ගුගවස් ෆෙන්නානි කොමඩි එච්ච මොලිම සෑම් වීම ඉන්ඩස්ට්‍රී ග බේනුම් වේ කොමඩි එක්ස්පීරියන්ස් කොල්ලා
1: එහෙම වීම මේ ඉන්ෂාඅල්ලා ඒ හැම ඒ හුව ෆෙනා එක එක කුරියක් දානි හැම ෂහුගේ උම්මේද කී හාසිෆ් ඉතුර මි දායරාග කුරියාරයා ගෙන් දෙවර බොඩ ශුකුරි ඇගේ හාසිෆ් ෂහු මෙන්නක වගුත් කොලෙන් හේද කොල්ලා මි ගේම් ත කොලලා හැම ෂහු මගේ ෂෝ ඉතුර ෆුරි හැම කොල්ලා දි කාමියාබෙන් එදරේ
2: ආද ශුකුරි
1: හාසිෆ් කේ රික්වෙස්ට් තකුන් හාසිෆ් කේ ලිස්ට් උන් හැමනික ඉතුරු ලවේ ක ඇකී ක මි හෆ්තාගේ ගේම් ඔන් ෂෝ නිම්මාලාණි නොවෙම්බර් එන්ඩ්
2: ඔෆ් කෝස්
1: මේ ලාව හැම හුරි හැ හුන් තෙන්නස් කමදානකම උම්මේදු කරන් වරන් උෆායර් වගුත් කොලකේද අස්සලාමු අලයිකුම්

0: දිහෙන් මේ කුඩකු දිංගදුවස්.
1: මිය හරවස් කුඩකු දිංගදුවහු දිවෙහිරාජයේගේ අඩා දිවෙහි FM ගේ ප්‍රෝග්‍රෑම් හොෂේළුමා ඛබර් කියුමුගේ ෆුරසතු කුඩකු දින්න.
2: නිගංකම ශෞගරිවා හැන් අහර අශාර අහර දෙමදුවේ කුදින් ID කාඩ්ගේ ෆොටෝයි හතෙ තිනේක හයෙන්නෝ එපහෙන්නෝ එක වයිබකොල්ලා.
1: බැබලොන්ගේ ෆුරසතු මේ දේවා හොනිහිරු දුහුගේ නේවා. දිහෙන් මේ
2: කුඩු කුඩින්ගේ දුවස්.